අගුන්මගේ ප්‍රවාම්තන් හම්ජිෆාවා ගොතුන් දෙන් විවඩෑන්වානී කීරිත් කුරවාන කියවුන් මියදු විවඩෑන්වානී සූරතුල් හිජ්ර 26 වන ආයතුන් ෆෂාගෙන් ඒ සූරතුගේ නියලා

0: අදි එකලාග තියබෑ මීහුන්නට්ටක නාම් සූෆි හෙද්දවි හීෆිල් උමායි එහෙනිහිම් මම් ෆාතන් එතකතිී ගාවේ අදි එතකෙතින් තියබෑ මීහුන් කෑ උළෙමුයි.
1: وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ
0: එතකෙදි හවීරු නිදාතනක් ගෙන්න හිඳු ගයයි හිඳුනු හුයි හප්පන් නෙරේ හිඳු තියබෑ මිහුන්නට්ටකා එතකෙතිගා රීතිකමෙ වේ.
1: වත

මීහුන් නට්ටක උඩුම් ෆෙම් වෙස්සවී එකලාන්ගේ එ ෆෙනුන් තියබෑ මීහුන්න බුයමෙවෙ අධිතය බෑ මීහුන්ගේ ජනවාරත එයින් හුයිහප්පා ගස්තකායි විනත එ ෆෙනුගේ සබවුන් හෙදේ.

එකලාන්ගේ එ ෆෙනුගේ සබබුන් ගොවාමායි සෑතුූනි ගහයි කදුරු රුකායි මේ බිස්කදරායි එම්මෙහා මේවා ගස්ත තියබෑ මිහු නට්ටකා පළුවතෙ. හම කශවරුන් සිකුරුකුරා බයක එකංකම්ගා හෙක්කෙව්වාකං කශවරේ.

යාමෙද්වහුන් එවරෙන්ගේ කුත්ත හොරිහමයන් එවරෙන් උෆලුමට්ටකේ අදි එංගුමෙන් නැති එවරෙන් මගු පුරද්දා මීහුන්ගේ කුත්තවගේ තෙරෙන් බයි එවරෙන් උෆලුමට්ටකා විස්මේ දන්නාශ එවරෙන් උෆලා කුත්තවගේ නුබෑකමායි.

කීවිත් පුරවානුගේ සුරතු මොමිනුන්ගේ හැද්දිහා අවන අය මානෙයි එකලාගේ තියබෑමේ හුන්නටකා ඉවුමා ෆෙනුමා හිත්තං උපෙද්දවිරස් කලාංගේ තියබෑමේ හුන් ශුකුරු කුරණී වරවස්මදුන්නේ.

0: මානෙයි හැම කෂවරුන් තිමන් රස්කලාගේ ආයත්තක කාෆිරවි මීහුන් නිකං හුරේ තිමන් රස්කලාගේ එවුරෙන් නරකය වද්දවා හුසිමේ එවුරෙන්ගේ හන්ත රෝෆි ලැජ්ජේ කොම්මෙ හිඳකු එවුරෙන්ගේ හන්ත එනුන් හන්තහක බදලු කුරවමේ ඒ එවුරෙන් අසාබ්ගේ රහ ලිබිගතුමට්ටකයි හැම කෂවරුන් අල්ලාහි අසීසුවන්ත හකීම්වන්ත රස්කලාගේ කමුගාවේ
1: ಫುಸ್ಸಿಲತ್ ಸೂರತುಗೆ ವಿಹಿವನ ಆಯತುಂ ಫಿಶಿಗಿಂ ತೇವಿಸ್ವನ ಆಯತುಗೆ ನಿಯಲ ಕಿಯಾಮೆ ದುವಹುಂ ಇನ್ಸಾನಾಗೆ ಹಮ ಎಹೆನಿಹಿಂ ಗುಣವಂತ ಏನಾಕುರಿ ಅಮಲ್ತಹುಗೆ ಮಚ್ಚ ಹೆಕಿದೇನೆ ಕಮಂ ಅಂಗವಾಫವೆ.

0: كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العظيم.
1: දමිතේසවි කේරිත කුරුවන් කෙව මෙන්ග මෙන්දරනම දොගුත්ක බංගියා පංගිතවා අද කේරිත කුරුවන් ගනිස්තිම ෆහෝ දෙම් මිගඩික කුරියතානි හිදායතුග මගු මේ ප්‍රෝග්‍රාමයකු

0: صحف إبراهيم وموسى. صدق الله العظيم.
1: මෙහරගඩින් තිංගඩේ 35 මිනිට් 56 සෙකන්ද මේ දෙවිහිරාජ්‍යගඩු දෙමිගඩි කරගුමෙන් කුරියකෙන් දානේ හිදායත්ගමක් ප්‍රෝග්‍රාම්.
2: හිදායතුගමක් දායි

0: එම්මෙන් එකුග කා මිති බිද ඒක සබබුන් කියන වාණි ආයලක් තෙරේග
1: ගුළුම් බදයි
0: වාණ රංගල් ගුළුම් බදයි වාණ ද මිකුදින් වාණ අබදස් මසෙක කුරන් ආයලාගේ මිහුණ අයක ගුළුම් බදයි වේතෝ බලංගේ බලච්චේ අබදස් එකන් කුර වේතෝ ඉගේ
1: ලබ්බා
0: අර රංගල් කමෙන් ඉ දැන් ශනා ලිබුනි කොන් කම ක බෙහෙ ගොතුන්ත
2: කොඩ කොච්ච බඩ කොච්ච ක හදියා ඉදෙනි
0: අහා එම කුඩකු දින්න වෙස් දෙවේනේ බොඩෙත් කුදින හදියා මේගේ මේගෙනි ද හැමකෙනි බොඩෙත් මිහුන්නු කුඩකු දින්න දෙනි එම කුඩකු දින් කී කුරානි
3: බොඩෙත් මිහුන්නු හදියා
0: දෙයා මිසක කුඩකු දින් අතුක නොහොර දානේ ෆෑසා ද හදියා ගන්න එකමකු කුදින් කී කොල්ලෙවෙන් මිසාලක කුඩ කුඩ
1: කාඩේ වෙද හෙදි දාන නෝනි
0: මෙසේජ්ස් ලීලාප දෙවි දාන වර රඟලු
1: කමෙවස් කොරේ දාන
0: බොඩු මියකන් එහි තෙරි මොය ගොතුන් කොමස් කමෙවස් කොල්ලේ දාන කොඩ කුදින්න වස්තෝ ඉවස් කුදින්න කොද් දෙවේනේ කමෙ වර රංගල එහෙමිම මිකුදින් කුරා හිවවා කමෙ මිතස්විත කුම බෙත
1: ලබ්බා
0: ඒ කොන් කමෙන් අලි මිතනු එම්මේ කුරා හිවවා කම කිමි කුදි
1: ඒ බොඩු මියක හදියා දෙනු
0: එහෙන්ත බොඩු මිහුණ වර හදියා දේ හිවෙදෝ කොඩ කුදින්න දේ හිවෙත හදියා
1: කොඩ කුදින සල්ගන හදියා දේ
0: රංගල කමින් එහෙම් බොඩෙත් මිහුණ සදියා දෙම්මානේ කොඩ කුදින සදියා දෙම්මානේ දෝ වර රංගල
1: ලබ්බ
0: හදියා දිනුම බේ කුදු මියර වරක් ගින වාක්ත දක්කා ලෙවිජ දෝ නේ මීගින් හදියා දිනුම කි කියා වරේගේ කමෙක්ක මිකුදින වර රංගල එගිදානේ කම අන්ටි මියර උම්මීත් කුරං එගිජෙත
1: ලබ්බවර
0: ගිනකංකන් ඔලුම් ෆිලාපි දෝ අති ස්ටුඩියෝ ගති පිකුදින්ගේ බෑරියුමා එකි හදියා දිනමන් එකුදින් කන්තත්ත කුරා ගොයෙස් වණි ඔලුම් ෆිලවා ලයිප මිකුදින් කියා දිනින් දෝ වර ගින කන්තත්ත කොල්ලි විදානෙ කන්තත්ත
1: ලබ්බා
0: එහෙම් විම හිඟාබල ෆිනාදත්ත මියදු බද්දල් කොල්ලා කුජ්ජාග වාහක අඩුහාලම

0: එම්මෙන් කීනෙවගෙන් ත මෙවුලනි කොන් අයිච්චෙස් ඇති ගන්නන
1: මෙවුලනි ගොදම් බොඩි බැක් කක්කන්
2: ආරින් මෙවුලනි සාග බොඩි බැත් තයාර කරන්
3: ආරින් කක්කන බම්බකිය බොඩි බැ
4: ආරින් බේනුමි හම සීදා හඬුදු බොඩි බැක් කක්ක
0: අද්ද හුස්

මෙහර ගඩින් රේගඩ අශෙචෙහි අඩු සම්මුන්තේ ගෙන්දවනී දිවෙහි රාජ්‍යේ ගඩු දෙගල්ගන් මෙන් කුරියද්දානී දුනියේගේ කලි මි ප්‍රග්‍රාමයිකු

0: السلام علیکم دنیا کھڑی گے مولنگ آ پروگرام کا مرحبا دنوان دنیا کھڑی گے میت کے پروگرام آئی کی بدل کر لے اگن حفیظ آپ ستار دنیا کھڑی میں پروگرام کی الگ میں دنیا کے مسروں فا کلوے مہم مقدر تو گے مجھے تفصیلی ادی تحلیلی گتی کا بلال مٹھے کا گنستے پروگرام ہے کھوم میں پروگرام ہے سمیحا سکولنی واقعی مولو کا میت کے پروگرام کے مولو کی بین الاقوامی ویفاری کے معاملے تو گا چائنا کے یوان کے مہم کن اتر وون امی مولو می مولو گلے اتر تفصیل تدین مٹھے کا میت کے پروگرام کا الگ ڈائکی کا بیروانی PSM ge analyst Mohammad Jawad Yusuf Jawad wara bada marhabainge to program Jawad ami petro dollar ami petro yuan ge mafhum ki ko bato
1: Bismillahir Rahmanir Rahim Assalamu Alaikum wa rahmatullahi wa barakatuh de petro mein ani petro la gulifa den dollar ki dollar den petro dollar mi kiyani mi dollaron ہم ایکن کرا معاملہ تے گوتو کا تلگے معاملہ انونی تلگے ویفاری بے اومٹکا می نواز تے خدیہ تینگ می سعودی عربیا یا امریکہ دے تری گا اوی ابسو می دیم می بنوے گوتو کا می ہنیں اگا بہم وفا وا ابسو می سیدا لیوم می ابسو وفا نکما گن فرات کم بنے کم بای فرات کم بنے لیوم وس اوے دین ہا بڑا کا صافن نو ایک می ایک می گے اچ کی می پیٹرو ڈالر می کینی می انے کوریم اوتی امریکہ کے ڈالر میوننی کوا کوفا می انے رانا واگے کی رنگ ہننا ورک ڈالر جہینی رنگ ایورن نتی کا ڈالر نو جہینی واگے کی ڈالر چاپن نو کرے وین دے امریکہ ایک سو فلاو گن دیو دیو نتی جائے کو تو امریکہ گن نے ڈالر جہا می ورک اے کور کرے وین رانی ایم ایمس دیما وگن نوار سے حد دی ایک گ ایرو امریکہ کے رئیس ریچرڈ نکسن یودان کرے وی ane dolaru miharu mi ranak kawa kurung ba e diye yewa ke timan mi mar nogen gore me nizami e kuring oti e gota amaja sa de awon wa tafsil ko den fa emi ma e kama guli gen vigota ki america dolaru jehen oti kommes ehen gota ka dolaru fatang kama vaati te america mi di eru gen me boda te o beru kura gon kama wa saudi arabia go saudi ya wa da kafa e bas mi vi dolaru nu gota ka mi teo noikka wage tela teluge evs kala bawate dollar nuungu taka noikkan erum wanwat ki dollar ifetten agu ademmen benu wan misa ka teo ganna komme faras kan benu wan dollar hoda ngeto eima ekama gulige mikeni petrol dollar e wakti petrol mi ikkani dollar unne eima e kurugotak mikeni petrol dollar den petrol dollar e gotan hama jessima mi vigota ki saudi e gotan ebbaswi anes mi amerikain saudi verikam nizam difa ko de gota ngeda den ege ama baer wakam be gulf ge hen gom to wis musida ko ei e gom to petrol wis e gom to te wis mi ama dodaro mi ka gota den eir ma gano gote ga mi onnani e mi te beer kura gom tak ham ekani gulf gom to den eno gom to bara madu astu ga nekam libya mi ser beer kure den bunwe gotu ga teluge ane musan kan huria gom ka ekko be seru ga soviet union fiwa ಎನ್ ಉರಿಯಾ ಗೋಮ ಕಾಸ್ ಅಮೆರಿಕಾ ಮಿ ಕಾದ ಗೊತಕ ಅಂಡರ್ಸ್ಟ್ಯಾಂಡಿಂಗ್ ನಕಂ ಹ ನೇದ ದೆನ್ ಪೆಟ್ರೋ ಯುವಾನ್ ವಿ ಕೇನಿ ಮಿಹಾರು ಮಿ ವಿಗತಕಿ ಮಿ ನಿಜಾಮ ನೆ ಕರುಳೆ ಮುಮ್ಮಿ ದನಿ ಮಿ ಪೆಟ್ರೋ ಡಾಲರ್ ನಿಜಾಮ ರುಳೆ ಮುಮ್ಮಿ ದನಿ ಮಿಹಾರು ಎಬ ವಿಕ್ಕ ಡಾಲರ್ ಅನ್ನು ದಾವಿಸ್ ಯುವಾನ್ ವಿಸ್ ವಿಕ್ಕ ಯುವಾನ್ ಬೇನ ಕೊ ಗಸ ಮಾಮಲ ತ ಹಿಂಗ ಮಿ ಅರ್ ಹಾಸಕೊ ಚೈನಾ ರಷ್ಯಾ ದೆ ತಿರೇಗ ಮಿ ಹಿಂಗ ಮಾಮಲ ತ ಮೊಳಿಂ ವಿಸ್ ಹಮ ಮಿ ಹಿಂಗ ನಿ ಮಿಹಾರು ಯುವಾನ್ ಅದಿ ರಷ್ಯಾ ಗೆ ರೂಬೆಲ್ ಮುಸ್ ಬೆಂಗ دیں گے کہ ترون ایران ایران اس کے ان کا دوا کا دمیلیم فیفا تیو بیر کرے اے معاملہ تس می گنی یوان اے میں کہ پیٹرو یوان نے اوا کہ کہ پیٹرو میں وکنی یوان نے اے میں میہار میں پیٹرو ڈالر کے نظام مڑ مڑ رولے میں دین اڑ ندن ایک کر رو نے کی ایکم رولے میں دین میہار اے میں اڑن میں سرہی گس مین نی میہار یوان کر معاملہ تن ور بڑن اتروان فشافی اے دنیا انن ور بڑ بدلیں گے کمس اے میں پیٹرو یوان نا پیٹرو ڈالر اور تفات کی مینس
0: ಜವಾದ ಮೇ ದುನಿಯಗೆ ರಿಸರ್ವ್ ಕರೆನ್ಸಿಯಗೆ ಗೊತ್ತುಗ ಮೇ ಅಮೆರಿಕಾ ಡಾಲರ್ ವಜೂದುಗೆ ವೆಗೆ ಮಿ ಐ ಕೇನೆ ತೊ ಕೊಮ್ಮೆ ಸರ್ಕ ಮೇ ಕಮ್ಗೆ ತಫ್ಸೀಲ ತಿಳಿತಾಂತು
1: ಆದ ಮೀ ಇಂಗುಡ ಅನ್ನೋಣೆ ಮೀ ಮಿ ಕಂ ಮೀ ವಜೂದಂಗ್ ಐ ದೇವನ್ ಹಂಗುರಾಮ ನಿಮುಮ ಐಕ್ಕೊ ಗ್ಯಾಗಣಕ ದೆ ಮುಳಿ ನೋಸ್ ನಿಮೆ ಎನ್ನ ವಸ್ತೆ ಏರು ಒತ್ತಿ ಹಂಗುರಾಮ ಗ್ಯಾಗಣಕ ಹಮ ವಿನ್ವಾನ್ ಫರಾವ್ಯ ಸಮಣ್ಣಿ ಎಂಗಿ ದೆನ್ ಮೀ ಅನೆ ಜರ್ಮನ್ ಒತ್ತಿ ಬಲ್ಯುಮಗ ಮಗುಮತೀಗ ದೆನ್ ರಶ್ಮಿಯ ಕೊಂಗ್ ಇವುದಾನ್ ಮಿ ಕುರಿ ದೊಡ್ಡ ಗುರಾಮ ನಿಮುಣಕ ಇವುದಾನ್ ಕಿ ನವಾಸ್ತೆ ಸಾಲಿಸ್ ಫಸ್ಸೋನ ಹಾರುಗತ ಅದೇತ್ತು එහෙන්නමස් නවස්තක සාරය සතර මහර සොතිදෙන් ජර්මන් ජර්මණ අයිටලී දෙගේ මිස්කු දවරෙන් අදාකුරි එද ෆරන් ති බලිවේෆ එහෙන්නම ජපාන් ජපාන් එදකම බෑරවෙගුන් ජපාන් අධි බයිෙන් නොවේ ජපාන අධ බයෙන් නොවේ එහමීම ජපාන් බලිකුරු මවමති රුරෙනි දෙකමකු ඒරුග දුනියග දෙයනෙක වරබොඩ මදු ජ්මි අස්කරි හරක ඇත් දෙවන ගුරාමයක් අස්කරි හරක ඇත්තන් ඒරුවර මදු ජැවීම බයිගෝමතක විස්ටම් ෆිට ලුම් ආරස්තුකර දෙ ආරස්කර බෙලියරුගම දුනිය මුලි දුනිය කාගොත්ක මති හලාකව දෙ දුනිය ගෙන ගෝමතක මිනිවකම් විස් නොදි බේරකු එවීම ඒගෝම්ත මී යනෙහි අධි රස්මියකෝ මී යන මිනිව ගෝමතවකොත වජුද ක නාද ගෝමතන් උතස් හේද ඒ නවාස්තක සාරි සතරෙක්ග ඉන්ඩියාව දේ මිනිවක නොලිබේ ඉන්ඩියක ඉන්ඩියස් ලිම නවාස්තක සාරි සතයකතයි ලිමුණ දෙත එවීම මිවීගතකී එකම යුරප ගෞමත ඒරුග මී ජර්මණු ගැදන සලාමි ගෞමත බේනු යව මී අරස්තුකරම් ෆෂන් එවීම ඒ අරස්කරම් ෆෙෂුමට්ටකා එබ බේනුම් වේ කරන්සී දුනියගේ ෆෙමරුග එම මාමලක්කරන් කරන්සියෙන් බේනු වේ දැන් ඒරුගම බොඩු එම ෆුලා දායරයක මාමලක්කරේ කරන්සියකි මී යනේ ස්ටාලින් පවුන්් ඒ ඉංගිරේසින්ගේ ෆෑස එනම් සිංගිරේසින්ගේ ෆෑස එනෙන් එහා ෆුලා දායරක බේනු කරේ ඉංගිරේසි එක්සෝදති මුලින්ම ීරණ හලතු සාක ලන්ඩන යගොස් මිතන්ත සති වර බොඩ හලාකු ඒ ජර්මණු බොං අලාගේ ද ඉංගිරෙස් විලාසම වර බොඩ හමති හලාකු ගෑනක එක් සොදම එක් හම ුඩු ුඩ ෝති එවිම ස්ටාලිම් පවන්ඩු හබොඩ පාර නොනන්ත ඉංගිරේ ලාති ක්ෂො හබන අඩ ලා ොතීම ඇම දෙමි බෙලි හගුරාමගේම බොඩ ගෙල්ල නොලිබේ ගොම මරිකායි එමරිකාවනම දුරගත ඇට්ලන්ටි කන් හොරස්කෝ එදිමාද ගොස්මි මියනනි ද මරිකා තරේගත මියනනි ලටින් මරිකාය උතුර මරිකා තරෙ න නට ේ මරික මරිකා මාබු ගෙල්ලිම ොදව හමක පාල බරු හමලාත ඒ ජපානුද හමලාත හමලාත ලිබුණ ගෙල්ලිම ලිබුණ ඒස් පොන අස්කරිය ලිුණු ගෙල්ලතකගේ එම එම බෙලි දැදුනේ සාහමත හිසාබම මයොත්ති හම එමරිකා දිමාද මිස්්‍රාබ් ජාව එම එමරිකාම බේ විනාර්සය සාල සතරක කොන්ෆරන්සේ බ්‍රිටන් වඩ් සරහද්දු බ්‍රිටන් වඩ්ස් කිය සරහද්දගේ ඒතු ඒ සරහද්දුග දෙැන් ඒරුග දුනියග මුස්තකල ගොමතවගතුක තිව ගොමත බෑරවි දෙ ඒගම වාහතෙක්කි කොන් කරසියත්තු බේනු කරාණි දෙ එමෙන එබස්වවුණ එමරිකා ොදර එම රංගලින් කුත බේනු කරන එමරිකාගේ එක්සෝදගේ වරහුරි සොවිටුන්න බදාර සොවිටු නෙන්ගස් මී යන ඔති ක්සෝදර බොඩ අලාකු ඒ ජර්මණ රා ොට ගෙල්ල බට ගොම සොවිටු යන කර සොවිටු ද මාර් රශය ඒ බයි ඒ ගො ද ොවිට න සති හම ර බොඩ හලාක ම ක්ෝ ගන හිවර නොන හා බුම්වරෙන්න එවරු මී දුනිය ක්ෝද අනසය ගොතු නු දුනිය රිසා කරන්සය ගොතු සොවිට න ැසහි ටක් එහන්වීම නිම්ම එමරිකාඩු දර්ශයද දානයම රිසා කරන්සය ගොතු එහනම ඒරුව ටයිකුරී ටයිකුරී මිදන්නවායෙන් එමරිකාග රොදර හන්නන් ජෙහෙන යා එවර එමරිකාග මී රං හොරගෙන්නේ රනු කවාවාංචේ රනා ටයි ෆමියන්නන රම් මිසාදක මෙවරන් හොරගෙන්නේ මෙවර ඩොදර ජයන ඉතුර ඩොදර ජාන රන් එවර හන්න ජයන දෙ කවරපුරි වරෙන් ඒරු ඉන්න වක නිස්පති එගත එබ එබස්සුමක බිට ුඩ් එබස්සු දෙ ඒ ගොත මවලක්කර ්‍රශීද එකගොත දිය සාලි හර්තෝගය පන්සාහ ගාර්තෝ එන ස්තව ගාර්තක අයරු යුරපස් වර බොඩන් ඒරුග අන අරස් කර විජ දුන එක්සෝදර බොඩ ෆුලාක් හිංගාගන්න පටා එම විගත එමරිකාය ජයේ ොදර ජා දරු මරිකාකනගේ ටයිකරාවරක රණ එම වස්තර ගර්තව ගාන රල ටේ බිට ුඩ නිසාම් රල ටා දෙ යකු හැද එක හසබ දේරු මරිකා ඒරු රයි නික්සන් අවුන් කරින් දෙන යුදන් කොප් එදන් කරව මහතිවනක නෙතේ ටයිකරයක එවරක නෙතේ රණේ එන් වස්ටෝදර ජාන්ජහේ එහෙම බාධරක දූකල් දනී එක බාධරක දූකල්ලා ෆිය ඩොදරු එමරිකායක බේනවාර්ක ජයකන්නේ එමරිකාගේ ෆෑසායක ෑසම බේනුම් කරන් මරිකා බේනුවනි වර බාර්ගත ෆෑසය ගොතුක දුනිය එමගේ බෝධමන්ජයේ ෆෑසය ගොතු එකගොත බාව බේනු එකම එකගොත බේවය කන්නෙක් මෙවර මෙයන රන් නැතිීම දෙන් අරු කරින් දෙන්න වි දෙම දිය ඒරු තයවබේර කර ගමතක දිවාශය මරිකාම දී එම බොඩ තව බේර කරන්නු තයෙක්ස්පොට් ගමක සෞදරබිය සෞදිය ගොස් සෞදියාව එබසුමකන් අයි ගොදර ගව හිපටනමකි ඒතු එනොත කොද රග හිවටක නොන්න එමෙන් වෙස් තයවගන්න ජෙහෙන ොදරුන්නේ එකගොත එබසුමකන්යි එබසුම එකන පෙටෝ ොදර එබස්සු දෙ එහෙවීම එකකාගොත්ක ගොස් මි ොදරුගේ ඩොමිනේශන්ම අයි දෙ එ හු හම රිහගමතක ස තයවන ජමිය කොමස්කුත් ොදර හෝද ම ජමරික ොදර බේනක ජයන මිනිට පාදක ටයි වෙත මින එම්මෙන් දුනියෙ එම්මෙන් බෙනවා කරසියක වේවා දැන් ඇමරිකාවෙන් එලිබුනි හැම එක්සෝදක බොඩු බයෙන් එලිබුනි ත හිලේ හැම අනේම බලෙන් ජා ඇමරිකා හිතක ඩොලර් ජහ වාර්ක ජාම් එම්මෙන් බෙනවා ඇති දුනියෙ ගුරියා ගමුතක බෙනවා ඩොලර් ජීස් ඇමරිකාවේ ෆෑදා ඒගොත ඩොලර් බි ඩොමිනේෂන් අය එස්
0: ජවත් මේ දුනියෙ ව්‍යාපාරික මුවාමලා තෝගා මේ චයිනාගේ මේ යුවාන් අබේණුන් කරුම්ගේ ෆුර්සත බොඩුවම ද මේ සබ්තකි කෝ බතෝ දෙන් මේ මියායකු චයිනායින් අබේරු කුරා යුවානින් කුරා මුවාමලා ත ඉතුරුම ද මේ වර්කි කෝ බතෝ
1: ආද මිහරු මේ වාගතකි චයිනායින් ගේ මේ ෆාසා යුවාන් බේණුන් කුරා වර ඉතුරුම ද සබ්තක තෙරේ බොඩ වර්ගන සෞතන් ඒ ඇමරිකායින් මියාරකන් අස් නෝ දෙන් ගාගන කම ඩොලර් මෙදන්න මම පෙට්‍රෝ ඩොලර් හිසාව මෙෂින් ඇස් ඇමරිකා බේනුම් කරා ඇමරිකා බේනුම් කරා ෆැටා ඇමරිකා ෆෑසා සියාසි හතියරි ගොතු වාකේ ගෞමතක අදබ දෙන් වෙච්ච එක කොමත ඩොලර් ලිබු මනා කොල්ලනි ද මිහාර ඉංගවඩන් වන් මර ෆහොන් ඇති මී අනෙන් හෙන් ඉලෙක්ට්‍රොනික නිසාමෙන් උපද්දා ෆයි ස්විෆ්ට් ස්විෆ්ට් නිසාම් කියන්නේ ඒකේ තරින් හොරියා මාමලත් කරේ ඩොලර් හොරියා මාමලත් ස්විෆ්ට් නිසාම්ගේ තරින් එම වර ෆසේ හන් ඒ නිසාම් බේර කොල්ලා ෆියා දුනියගේ ව්‍යාපාරින් බේක බේර කොල්ලුන් කහල් කමෙන් ඒස් මෙම සංහ ඉරාන් කල් ගවුම් තකා දෙකොඩ දතිකුණු ෆිය වල ඇෆිස් මෙති ඉරානක බේරෙන්න කරෙන් ඩොලරි ඩොලරුගේ නිසාම මේ බේනු කර මාලි මුවාමලාතුගේ නිසාම මේ කියන්නේ ස්විෆ්ට් නිසාම ස්විෆ්ට් නිසාම ඉරාන් වෙනනේ බේරු කළා ಅದි ඉරානක ඩොලර දිබේ ඉරාන් ඩොලර දිබේ හුරිය මගුතස් වෙන බන්දකෝ එහෙම ජවාන ගොතක ඉරාන් මේ ඔලින් ජෙහෙනි දුනියගේ ඉස්සොද බේරුවා වාකි ඉනිස්කද නිසාම තිරක නුව දෙවේ දෙන් ඉරානුන් මිසාලක බාටා සිස්ටම තන්තරන් එච්චි ෆෝන වාෆ නුනිය ඉරානගේ තෙලාගේ හා නුස ඉරානු ෆෙදන් තෝන වා ඒක බදල් මේ කියන්නේ මුදා ඩොලර් බේරෙම නොකරේ එකම නැතිජායක ගොතු මෙවි ගොත කි කවුමත කවර බඩ කම්බඩ වෙජ්ජ මේ ඇමරිකා මේ කන්ත කුරා ගොතු දෙන් එහෙම මිහුන් නැකන්න තේ ඔඩේ එක එකම හෙන් ගොමත සොලින් එබ ජේ ඩොලර් නුදාස් දෙන් එහෙන්නම ස්වරන් උඳග කමෙන් එයි එයා එක මෙවි ගොත කි චයිනා එක්සෝදි ගොතු වර බඩ කොරිය ගොස්සි ඒ තු හසකු දෙහස් වනහර හිසාබ දීරු දෙන් දෙහස් දිහෙන් හිසාබුග චයින උපදම් වරාි දුනියක ෆෙම්වරුග මාලි නිසා ඒක තෙරේග බ්‍රික්ස් බෙංකා ඒෂන් ඉන්ෆ්‍රස්ට්‍රක්චර් ඉන්වස්ට්මෙන්ට් බෙංකා එංගොස් මේ බෙංකුතම් උපදම් වරාි චයින මියා එක්ක චයිනාග මාලි නිසාම් ෆුලාවන් වරාි දෙන් චයිනායෙන් එබ ෆුරසත් එක්ක චයිනාගේ බොහොට්ට කැපසිටි එක්සෝදස් දුනියක දෙවන එක්සෝද වෙච්ච ජපාන එක්සෝද ෆානලා හිඟච්ච එහෙම චයිනාගේ බොහොට්ටේ කාබිල්කන් චයිනාගේ ෆෑසා දුනියගේ හැම රිසර්ව් කරන්සිය ගොතක බේනු කරන ෆිෂු දෙන් මියන් එම්ම බොඩු බාර දෙබිගෙන් දී මේ යුක්‍රේන හංගුරාමයා ගොඩිගෙන් ඒ නී දෙහස් බායසනාර යුක්‍රේන හංගුරාමයා ගොඩිගෙන් වී උතිගේ රෂියා දෙකුල දති කරන ෆියෝර් තංග අලාෆි හැම එක ඩොලර් බේනු කෝකි ඩොලර් ගු නිසාම රෂියා බේරු කොල්ලා රෂියා කි කුඩ කුඩ ගව මෙන්නු බොඩු බිය ගව මේ දුනියගේ දෙවන බාර එයිම ඉක්සෝදි ගොතුම් බදාර දෙන් එහා බොඩු බාරකන් නොයි මී අස්කරි ගොතුම් දෙවන බාර එකම ඉක්සෝදි ගොතුම් ජී හත ගෙතේ හිමිනේ ගවමේ එහෙන් වීම දෙන් එ හිසාම රෂියා වර බඩ මසේ කුරි බ්‍රීස් කේ තෙරේන් එහෙන් ෆෑසායෙන් උෆන් කුර දුනියගේ මාලි කරන්සි ගොතුව නුනියා දුනියගේ රිසර්ව් කරන්සි ගොතුක ඉංගේත රිසර්ව් කරන්සි ගොතුක ඩොලර නුදා බේන කර වෙන එහෙන් ෆෑසායෙන් උපද්ද නග ඩොලර නුදාස් බයි කරන්සි ත මසක කුරේ මිසාලක ජපාන් වියෙන් ඉංගේත ස්ටාලින් පවුන්ඩ් දෙන් අනේ මී ෆරන්සිස් ලාතු ෆ්‍රැන්ක් දෙ මිකා බයි ෆාසත බේනු කරවේ එහෙනම් එහා ෆුලා දායරයක් ගෙන්න ඒකම තෝ ඉක්සෝ දෙහා වර්ග දෙන්න එහෙම මෑගන වෙච්ච කී ඇමරිකා මිහාරස් දුනියෙග මේ මාලි මාමලත්තෝ ගානක ෆස්තුලක පසෙන්ට මේ කුරනේ අධ්‍ය සම ඇමරිකා ෆාසා ඇමරිකා ඩොලරුග එහෙම ඒ හිසාබුන් දෙන් මී රෂියා මාමල කරන ෆටා චයිනා යා එක්ක තෙලුග මාමලත්ත විස් යුවාන් යුවාන් චයිනා යුවාන් දෙන් එයා එක්ක බ්‍රික්ස් ක බයි ගොම් තෝග බ්‍රික්ස් ක සමිටු නිම්මාවි ඒක ෆම් බේවි සමිටු කොන නිම්මා බ්‍රික්ස් ක ගොම් තෝග එංගා විය ෆාරි මාමලත්ත ඒ ගොම් තෝග ෆෑසයන් කුරෙන් ජේනි මජබුරෙන් නෝ එනම එස් ඒකත බාර වලාසි එලිම වාගත කි බයි ගොම් තක ඩොලර් ෆසෙ හන් නුදි බේ ගොම් ත එබ බේනු කරේ බ්‍රික්ස් ක තෙරේග ඒ ගොම් තෝග ෆෑස එනුනි වාගත කි මේ ඩොලර කි දෙමි හම රන් කලෙච් ඩොලර් හොදන් හම මි ජේනි හම කොම්බෙ ගොතෙන් හදාස ඩොලර් හොදන් එපිච්චි එම ඩොලර් නුදි බේ ගොම් තක වෙසෙ බජේ මාමලක් කරේ දෙත් එහිම චයිනාස් මි ෆුරුසු දිනි චයිනාගේ ෆෑසයන් බ්‍රික්ස් ගේ තෙරේ බ්‍රික්ස් ගේ එගොඩන් නොවන එම බොඩු ෆවුන්ඩර් ගොමකි චයිනා දෙනක මාලි මොස්සත සයනා මඩවන බොෆේ දෙ එහෙන්නම ඩොලර එවරක කාතක විසුණු දෙවි ඒකි වාගත කි ඇමරිකාගේ ඩොලරගේ නිසාම යොත්ති මීග ගෑගනක මීක දන්නවානි මීග ෆන්සහකාර කුරින් බට්ටන් කොෆ යොත්ති එහෙම එෆෙම් වරකන් අදි යුවානක නොදෙවේ නේත අදි යුවාන් බේන කරන් ෆිහිතාස් මී ගානක හතර ෆස්සහරි එහෙම මඩු මඩුන් චයිනායගෙන් දෙන නිසාම බිනා කරමු මිහාර එකම වාකි අදි වාකි කි චයිනාගේ ෆාසා ොලර ෙම්වරු බේනු කරා මෙවරක නොදේ ගාතක වෙස්සති. ඒ මෙදන්නවා ඇමරිකාගේ උපදි ෆයිවර මාලි නිසාම් තරගි කරේ ෆෙන්නේ ඒ එම ගානුනු තන් ෆිදි ෆෙන්නේ එෆම්වර බෙංකුතන් ෆිදි ෆෙන්නේ අද කාල අනෙකුත් ඉල්ෙක්ට්‍රොනික් නිසාම සද ෆෙම්වරක නොවෙදේ එහනම සේච උපදදාන් මුස්තක් බලග එම මිහාරු මිහාර බලායරුග මෙම්වර දෙන්නවේ ගානක දිහ පසට බේනු කරේ මෙයාදුනිය මාලි මාමලත්තව ඒාරි මාමලත්තක දිහවරක පසට බේනු කරේ යවාන් ඒතුන් පහු රිපොර්ත බුණාගතු එනම ස්කුරීග දිහස් වනාර හිසාබෙනකොට දෙපසිට් ඒතු අධි දිහස් නවාර හිසාබ නවාර විහි හිසාබග බේනු කරවෙනි හතරු පසට තිම් පසිටවර එක මිහාර ඒ දිහ පසිට අරාී අධි මිහාර මහල්ලිලුන් දාකරවාගතුක කුරියන් ෆස්වර හරද තරේග ඉතුර දිහ පසිට අරා යවාන් බේනු කරම ඒගමනයකි විහි පසට ෙරී එහෙම විද්ිය ඒ හම නිසා කර සයගොත බේනු කරම මග ෆයි වනී එම චයිනා මිහාරුවේ දනී යවානන් ඔන්න ඉතුබාර හෝදා අධි බයගෞතකන් එබදේ යවානුන් එබදේ මෙයනේ ලෝනුස් එමජ ඒ දක්කන් ජෙහනිස් යවානු අධි චයිනා කුරින් දීපුරි ලෝනු දීපුරි කුරින් ොදරු දීපු ලෝනුත මෙහා චයින බන යවානු දෙක්කෙ මස එම යවාන් හෝද ජෙනත එම යවානග ඩිමන්ඩ චයින ඔන්නනේ චාපකරුග පුරුසුත් එම මිහාරුමි දනී වර බොඩම්මි එබ යන ෆිතර මුන්දේ ිය පාරිත ගේතු බ්‍රික්ස්ගි තෙරේග ඊරාණ චෛනාදේ තෙරේග ඊරාණ රශයාදේ තෙරේග ඉන්ඩියයාදේ තෙරේග සැබදේ ඉන්ඩියා ෆෑසය මාම දක්කරම සක චෛනය ඉන්ඩියයාදේ තෙරේග සිවන්න රුපී සව බේනු කොරේ අදේ ගිතුරුන් ඉන්ඩියයා රශයද තෙරේග සිදගොග ෆෑසය බේනු කොරේ අද ඉන්ඩියයා යයේදේ තෙරේග සිදගොග ෑසය බේනු කොරේ එම මිහාර සෞදී බයික ශිපමට බත්තයෝ ශිපමට වික් යවාන රශය වරබ්බඩ ික් ඉන්ඩිය මනේ චයින වරබ්බඩග වික්ක අනෙක් ඊරාණුග වික්ක හෙම මිහාරුමි වික්කා තෙලුග සවබුන් අන්න ලිබේ ෑස අනක ගවමතක් එච්චිගන්නන එම මිහාරමිදනි වර බාර මි ෆෙතිරම ගස් මවාමලඇත්.
0: ජවත්ම යවාන්ගේ මුහිමකන් ඉතුරුමන්දායරුමි ඇමරිකා ඩොලරුන් මේ මිහාරු මෙහිංකා තෙලුගේ මවාමල ඇත මේ යවාන්න බදලුන්ගේ පුරසතුති කිහවරකතු මි කුරිමග බලාරුමි එකශීගෙන් වාකමෙත්තවෝ.
1: මේ වාගත කිය ඇමරිකා ඩොලරුගේ බේනු කෙනිගෙන දාන එන්න සේගේ ෆොරසොත් කුඩවානි වාහකෙ ඇමරිකා ඩොලර ඔන්නන හම දුනියක භාර්ගත කරන්සියකුතුව එකතුවසේ ඔන්නන් වාහ කෙනුබෙන එකම ඔල්ලි කරන්සියකුතු. හම එකනි දුනියේ ගොයින් රිසාාව කරන්සියක් ගොතු හම එකන ඩොලර ඔන්න උත්මශෙමි ලොලුන් අරණි. එකම ඩොලර් ඔන්නානේ හම මුහිම්ම පෑසයක් ගොතුව රිසාාව කරන්සිය ගොතු ගොයිස්. එහෙනම් මේ ගාදී දිමාව එහෙමස්සලි ඒතු වාගතකි මිහාර ගොඩන්නවා ඇමරිකාගේ සියාසත් මෙයනනි වර පොඩ එඹරේ වහතානය ගොතම් මෙදන ක්ෂෝද සියාසත වර පොඩ දුනිය ගොම්තකන් ඉතුබාරණ කොරේ හරතඟ බද ඇමරිකා කන්තත්ත එඹරේ ගොතක මෙදන සියාසත් මසාක මියද ඔන්න සියාස්ත මාදම් බදල් කොල්ල ාන් අනක සාක ට්‍රම්ප වෙරික වඩාගතමයක්කොයි ගොඩාන ඇමරිකාගේ වරගෙන ක්ෂෝද සියාස්තව සම දුනිය කොලෙකුල එච්චක වෙච්ච ගෝමතකාද කොල දතිකුම ෆියවලරුමා අදේගතුරු මිකයා ටෙරිෆ් බේන සම එද ටෙරි ලාන ද ටෙරි ගාන ද ගොස් එබ ගමතක බොඩුකරන ග ගොතක කොඩකරන බොඩුකර ගමතක සනක කොඩ ස් කොාන් කොඩ කො නක් දෙ එහ ගොස්ම ක කුලේ කුලේ එච්චක වෙද්ජමී මිසියාසත් ඒද මෙරිකා ක්ෝ සියාසත් වර ගෙන බයක ඉතුබාරණ කරේ ගොතක වෙද්ජ. එහම වාගොතකි මිකාල් හාලතික්ගා මිහාර ඇමරිකා ගෙන් ගොලේ ගොත්තුන් ඒ ඇමරිකා ගත එක ොදරු හිතක චාප කර ලිබුණීම මීගොතක ඇමරිකා හරදු තන්හම ඉන්තිහාය බොඩු කොල්ලි. ඒත ොඩක්ර මරිකාය ොදර ජහ ඩිමන්ඩ බයි තුන මුල දුනියක ඩිමන්ඩ ම වගතක පෙටෝ ොදර ගොලිගෙන් අරුන් කරින් දෙන්නවෙන් ඇමරිකා මේ වී දරනින් හිග ගෞමක මුල මරික බදල විච්. ඉඟ වඩාන්න මරිකාය දරණ තිරිස් නුවත් ට්‍රීලියන් ඩොදර. තිරිස් නුව ට්‍රීලියන් ඩොදර ඇමරිකාගේ ගෞම ආම්දනියකි තිරිස් තිනෙන් නනි තිරි සතර ට්‍රීලියන් ඩොද. අහරකු ලිබේ මුලි ගෞමල් ලිබේ ආම්දනී සරකාර එකජ කන්නු. මුලි ගෞමග මිකයා ගොස් ඩොමටික් ඩොමස්ටික් ප්‍රඩක්ස් GDP ඒත ගෞමි ආම්දනි මුලි ගෞමගේ ප්‍රක් සෙක්ටර් සිමනය ගොත මුලි ගෞමගේ ආම්දනීයවරේ දරණි පොටු එහනවස මරිකායක මත්සය එයි එම නොවසගේ දරණ මරිකා දෙක්කනක ොදර ජයාගේ ොදර චාප් කරීම එකක් මියන ඩිමාන් කොඩ විජ කිනෙත්වවාන ඒවරක චාපෙන් කර වෙනෙත් ඩිමාන් කොඩ විජකාව චාපකර ගන්න බයක්මති සක් එහ කර සීත බේන කරම ට ීම හසක යවාන් යවානුගේ එපයින්ට ඉතුරු ඒක බදලග ඇමරිකාගේ ඩොදරුගේ එපයින්ට දරත්දාන වගේ බේනු කරවරු 1% macca dies ane kono darhadda ema yuan 10% macca jassa da fiya wa ke beno kura war 10% nang itu itru 10% gosiya amerika dollar beno kura war 10% maduwe ma kikshi wa ka egota mahalelu vidar wa e mane ki edani replace omne ekama total replacement in nan nan e wa te amerika kes bodo exode amerika ke hama teo ek gawme ngeda amerika vyapari mamala ta wargina ema amerika beenuwa gaumta ka amerika kurani amerika dollar maamida adhen gaumta vis kurani kama hama ekani dollar beenun koggen gaumta kan adab dinuma mikanta takka warbulu lodwen arani ema midani ki ekko replace kuramunne noone wak hisabaka me replace wani misaka 50-50 ahinga dan ka wani kuriyang we panarwar ka hardu utere nun dihwar ka hardu utere e amerika ek soda vure mihar nispatun china ek soda hardana ka wani e china ek huriya chung fadda tane amerika mi fadani madu ichi ege tere ge boda mi high tech ichi sa matinda bo ta mi kaadu vera heavy machinery a warang heavy ichi mi ufaddani america ka ege badu ge china ge mi yane mi kiya labor us gina china ge mi yane gawma muli gawma badar etere ge mi yane karkhana ta ka hen go sufadda ichi sa hore achka badar duniya ge factory go tu ko china mi meleveni den china madu bodu mi gendeni america ge mi nizam bina ko fa nizam go tak mi yuan beenu kurma beenu wa horiha regulations taka gaanun taka gawa taka adi egi turun wes mi benku taka nge to mi kal huri atane ufaddo wa ki mali mosa sat hen gut kum budano den yuan beenu kurum bodwa ka inge soba ki kuriga misala ka imf a world bank ka mitan tan loan de samay kan deni dollar un ekani lo mi har imf den fata yuan us loan e mane ke mena be inge yuan be macca da ka yuan un be mi har loan den fata mi ekam adi world bank ko loan dekano fata mi de therin china ge mi ane exim bank pakistan loan edding war bodu loan e arun anda ma go tung 4 billion dollar ge loan edini yuan emma mi ha mi yuan kra ma mala ta mi turwani pakistan ade tere ge mi de therin war gin ma mala ta hinga pakistan ke sama war bodu yuan ma mala kra go china e ema mihuriya kan kama ekko midani replacement total replacement ka nodi kama vs half noniya partial replacement ka dani ehem vejji america ek kurmetwan warab boda avun midenne masal waake ki america bein war ka dollar nu jehene erun america ing usas kuram kureveni daranyakun me america ham sida darani hinga gaume waake ki libe amdane ure darani boda kama kus sama masal enne duniya gaum ta kobes america ge fasa bein kurak jehel bendu america jehene fasa ekam ko efasa ayware jehene halat netima den america ka huriha ka me daranya ko nukure den jehene kharota kudakur ministry kharota khas ko america bodu bay me den military ya kharota jehene kudakur den ehen ko america ekam sab america ge mibuna bodu bia military shirin ko an madu kamina unda kudakur majbur wa e wagot ki darani hinga pata fi darani mi yane mi hunna nge ne darani nudekke ne ewara dar nu jehenya ema mi hagigata balare america kurmato arabul masade mi yuan mi gotan ara gintiu ngeto enno sade bole enno fasa ta wis misaka japan gien den enno wis bay fasa ta kon kurims den neven eka mi stalin pound wis adi frank wis enno wis echi kurierum ga fuso te habodenno egam ta 100 de wargo denno enno wis america dollar a kurimauga muqabala kurani hama yuan hama ekshi ga wakama wani hama gagana ka hama 50-50 hisab dan kurien we ವಿಸಕನ್ ನೋನಿಯ ಫನಾರ ಕಾಣದು ತೆರೆಗ
0: ಸವಾದ ವರ ಬಡ ಶುಕ್ರಿಯಾಂಗೆ ತ ಹಿಸಾ ಕೊಲೆ ಮಾಲುಮಾತ ಮೇಲುಗೆ ದುನಿಯಾ ಕಳಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಅಮಿ ಪಾಲಾಲಿ ಬೈನ ಲಕ್ವಾಮಿ ವ್ಯಾಪಾರಿ ಗೆ ಮುಅಮಲಾ ತೋಗ ಚೈನಾ ಗೆ ಯುವಾನ್ ಗೆ ಮುಹಿಮ ಕಂ ಇತುರ್ವಂ ಅಮಿ ಮಾಲುವಾ ಮುಹಿಮ ಮಾಲುಮಾತ ಕೆ ಲಿಬನ್ ಕಂ ಗೆ ಉಮೀದ್ ಕಾವ ಕೆಲಾನ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ

කොම්මෙ නර්සකී වෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධි තිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆොරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ඔයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නොවේ.